0: උන්ට සභිකරිගේ තලසු
1: මෙත්ත හොබයක් දෙහි හොබයක් තප්පයක් තාමයක් රාමයක් වලිලා තලයිද නයිද
2: ආනි තාරේ සුම්මන මහරජ රාජත මන්ත වාසස්ථානවන්න වෙටි සබස්ථානක බඳ
0: කා ఇంద్రనాయం ఇంద్రం మెప్పలాయన మహడి స్వ కారణ వరుణ వాయుతు సారథి బిడుమనల దీతి.